මාත්‍රව ස්වාය කරමණය කරන ආනානික විද්‍යන්නේය ජල්ලාගාරේ කෙනායත කියාසන ප්‍රතිදාය සේවක සේවා අපනේ යකම් වූ පරම්පත පායේ සේව පරණයි පිටාර්ද කෙමන චන්ද්‍රන් කාල් බන්දන් තොරපය නිරවැර අඳුර පූජා කුර්කේ පාර ඒ හේ ලෝක සුඛය පරලෝක සුවලේ නානකල් ප්‍රවාපේ මෙල්ලේ සා සංවර කරව නානකුන් ගාව ප්‍රපර්මානන්ද රාම නාම තකරෝ විචාර දොල්ලබක දේකා කරෝ දාර ප්‍රතිපදන බර්ග අමරත වචනර් කේ ගුණ ගාව ප්‍රාර්ථන කය ස්වව වාට් පල්ප බෙකෝ නිරාමිට ගාන මෙතයන් දේ රසොන බදසල දෙබසාව මන්න චේනාන පල්ප පුරේ ගුර්කේ පුරේ දෙකියා ජසමන මෙතත සාල් පෙර කය මන්ත නාම ජපල විලාය දුක් දර මන්ත පොදාය සතු ව පරිකර ව පරිදර්ග නෙබ කෙවට